ඒකාකාර පුරේවා පොලේ පන්තුරේ සදා සහායදාකාර ජීවෝ සෙලිනන කණා සාදේව සතේ හෝල් ගොරත වාරයා ගොරතා මාදේ එනාතෝ පන්තුමි සෝඩයා ගයාග කුලි දර්ශන් දිදාර සතේ සේවා සම්බාවතා දාන කල්සා දිනුභක්ෂෝ මේනිමානයා මේ මාන මේතානයා මේතාන නියෝටේ අනියෝට තන්න තන සීපුරු රාම දාප සාර්තියෝ ආපජිදේ පාවන පවිත්තරය සුහාන් සච්ච කණ්ඩ ශ්‍රී හරමන්දර සාහිබ ජීවිකේ තන්න තන සත්ගුරෝ ශ්‍රී ගුරු ග්‍රන්ථ සාහිබ මහරාජ ආප ජී දේ හාජුර ශබද ජාඋන්ති චරණ කමල සල් ජී කී අරදාස කොල චොක මුආප කරණී සිඛ පඩදේ සුන දේ සරබත් ලාහේ බන්ද ඕවන නානික නාම චරදී කරා ඒ පාණි සරබත්.